0: ආයුබෝවන්.
1: අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමුවෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2 AAA 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: කැලකෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත තිලින කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය
1: අයිබුවන් සභාගාරය වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතිං සභාවෙන් අවසරයි මම තිලක් ගමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: දේවා, ඔන්න අදත් විශේෂ අමුත්තෙක් ඉන්න සභාගාරයට කැඳවාගෙන එන්න.
2: ඔව්, මේ විශේෂ අමුත්තා සභාගාරයට නම් විශේෂ අමුත්තෙක් නෙවෙයි. මීට කලින් සභාගාරය අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ලංකාවේ දේශපාලන විශ්ලේෂණේ ඔබ ඉදිරියෙන් ඉන්න චරිතයක්. අද ප්‍රශ්න කීපයක්ම තියෙනවා අපිට අහන්න. නමෙන්නම් එන පල් හොරෙක්. ඉතින් හඳුන්වා දෙන්න අටුවාටිකා ටිප්පණි මුකුත් අවශ්‍ය නැහැ. මාතලන් තමයි අද සභාගාරේ අපිත් එක්ක එකතු වෙන්නේ. අයබෝන් මාතලන්.
3: අයබෝන් මචං. මචං දෙ කියන්නේ ඉතින් දෙන්නටම.
1: මචං කියන්නේ අයබෝන් මචං ඇන්ඩ් සුදුස්. ආ, එමනේ.
3: මචං ඇන්ඩ් සුදුස්.
1: ඔව්, හරි.
3: සුදුස් කියන්නේ කතෙන් ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්.
2: හරි. දැන් අයබෝන් කියලා පටන් ගත්තම දැන් අහන්න තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉස්සෙල්ලා අහන්න ඕනේ මොකද ලංකාවේ තත්ත්වය දැන්. ඔස්ට්‍රේලියාවේ අපි හිටියත් අපිත් ලංකාවේ 7500 ක ජීවත් වෙන මිනිස්සු. ඉතින්
1: ලංකාවේ
2: හෘදස්පන්දනයත් එක්ක මොකද මේ දවස්වල ලංකාවේ වෙන්නේ?
3: මේ දවස්වල මචං විශේෂ දෙයක් නැහැ. ඩේලි එනවා, ආතල් එනවා, ඩේලි එනවා. අද මචං අර හිටපු පොලිස්පතිතුමා එක්ක මේ වෙඩි තියාගෙන මොකක්ද කේස් එකක් තියෙනවා. ඒ මොනසේ නම් මේ දේශපාලනට ගෑවිලාවත් නැති මිනිස්සුන් මචං. දැන් අද දවසේ ටොපික් එක ඒක තමයි. ඉතින් ඒ අරින්න දේශපාලන තත්ත්වයේ මචං වීගෝපියොන්ට ප්‍රශ්නයක් තියෙනවා. ජනතාවට ප්‍රශ්න තියෙනවා කියලා ජනතාව කියනවා. සමහරෙකුට ප්‍රශ්නයක් නැහැ මචං. සප්ලයි චේන් එක තියෙනවා. මගේ තියෙන එක ඒකනේ මචං. සප්ලයි චේන් එක හරියට වැඩ කරනවා. ඒ කියන්නේ පෙට්‍රල් ඒවා ටික හරියට යනවා. පොඩ මිනිසුන්ට අමාරුයි ජීවත් වෙන්න. හැමෝම කියනවා මචං බඩු දවසෙන් දවස ගණන් යනවා. ඒවා ගැන අහංක විශ්තියක් නැහැ. ඔය යනවා මචං. විපක්ෂේ අර බලාපොරොත්තු මිනිස්සු බලාපොරොත්තු වෙන ලෙවල් එකේ විපක්ෂයක් මේනේ මචං
1: තියෙන්නේ.
3: ඉතින් ඔය පාවෙවි යනවා එක එක ඒවා දවස ගානේ ආතල් දෙනවා. අර අර ඉංග්‍රීසි පුරා ආයිත් ඉංග්‍රීසියෙන් කතා කරලා තිබුණා. ටුවරිසම් ඩිපියුටි මිනිස්ටර් මචං අර කවුබෝයි කයිබෝයිලා වගේ ඌ යනවා මචං. අර පොලියෙක්ගේ පිටේ ගිහිල්ලා පෙහස් ගෙඩියක් කඩාගෙන අමුවෙන් මත සවන්නේ කන්නේ නැහැ නේ මට. සුද්දෝ කන්නේ නැහැ. මං අද YouTube එකෙන් කිව්වා ඕවා සුද්දෝ කන්නේ මචං. පීක අර මේ පොත්ත ගලවලා දාන්නේ
1: මචං.
3: කන්නේ සාමාන්‍යයෙන් ගහෙන් කඩපු ගමන් කන්නේ මූක ඇදලා අරලා. ඒවල ටුවරිසම් කරන අය මචං මාත් එක්ක කතා කරන අයත් කියන්නේ ගෙස්ලා අඩුයි කියලා. උන් යන ඔය නැමේ ගයිස්ලා ඉන්නවනේ මචං. නැෂනල් ගයිස්ලා. උන් කියන්නේ පොඩ්ඩක් අඩුයි අරේ මේ කියලා. අර ඒ ටුවරිසම් මචං අර බැක්පැකර්ස්ලා මේ වැඩියෙන් එන්නේ.
1: ඔව්.
3: ඉතින් මේ මොන කේස් තුනක් මචං අයවැය අතිරික්තයක් තියෙනවා. හරිද?
1: තමයි ප්‍රශ්නයක් අහන්න හිටියේ මම. දැන් වෙන මෙහෙම දැන් අපි දැන් මෙහෙමයි හුඟ වෙලාවට දැන් විශේෂයෙන්ම යූටියුබර්ස්ලා එහෙම නැත්තම් සමාජ මාධ්‍යවල මේ ආණ්ඩුවට විහිළු කරන අර ජෝක් කරනවනේ. දැන් ඒ පැත්තෙන් අර සමහරලාට මම දැක්කා ඔයත් සඳහන් කළ තිබ්බ මේක කොළඹ සන්නියම තමයි කියලා. ආ එතකොට ඒක ඒක තනි ඒක අපි අර ඒක යම්විදියක විහිළුවකට හාස්‍යයකට ලක් කිරීමක්නේ. නමුත් මේගොල් මේ ආණ්ඩුව ඒ එහෙම ජෝක් කරලා ප්‍රමාණවත්ද? ඒ කියන්නේ මේගොල්ලන් එහෙම ජෝක් ඒ කියන්නේ ඒක මේගොල්ලන්ට කරන විවේචනයද? දැන් උදාහරණයකට දැන් මම මම මෙහෙම මට ඇත්තටම මම අවුරුදු කීපයකින් මම ලංකාවට ආවේ නෑ. මට මේ හරි චිත්‍රය දැනගන්නත් ඕන නිසා මම මෙන්න මේ ප්‍රශ්නේ අහන්න. ප්‍රශ්න කීපයක් තියෙනවා මගේ ළඟ. දැන් අර බස් කාර්යාල වේලාව පහු වුණාම හෝ කාර්යාල වේලාව පටන් ගන්න කලින් අර බස් වල තදබදේ අර ෆුඩ් බෝඩ් වල යන එක කොන්දොස්තරලා කෑ ගහන එක ඒක තාම තියෙනවද?
3: ඒවා තියෙනවා.
1: කෝච්චියේ එල්ලිලා යන එක ඔන්න මැරෙන්න මෙන්න මැරෙන්න වගේ එතකොට ගියාම ඉස්පිරිතාලවල්වල මිනිස්සු දේපාන්දර දුන්දු ගන්න තියෙන පොලිම
3: පොලිම
1: ඒක කියන. එතකොට
3: ඉස්පිරිතාලවල බේත් නෑ මචං.
1: ආ රයිට්. එතකොට අනිත් ප්‍රශ්න තමයි අර මට ඔය වගේම ඔළුවට එන ප්‍රශ්නයක් තමයි අර ළමයි ඉස්කෝලේ දාගන්න විශේෂම ජාතික පාසල් වලට ඔප්පු තිලප්පු හදාගෙන උප්පැන්න හදාගෙන කරන ජවුසම ඒක එහෙමමද?
3: ඒවා එහෙමම යනවා.
1: දැන් දැන් මම හිතන්නේ
3: ඒවා එහෙමම යනවා රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න මචන් 10,000, 2,000, 3,000, 4,000, 5,000 මේ ලක් ඒවා තාම තියෙනවා.
1: ඉතින් ඉතින් එතන නේද දේශපාලනේ තියෙන්නේ.
3: ඉතින් ඒකනේ මචන් ලාල් කිව්වේ ඊයේ නැත්තම් පෙරේද ලාල් කාන්ත සහෝදරයා. අර මගේ පොඩි මිතුරුකම කියන Facebook මිතුරුකම ලාල් කියන්නේ ඒකනේ මචන්. අපිට ආණ්ඩු බලය ලැබුණාට හරි අපිට රාජ්‍ය බලය ලැබිලා නැහැ. එතකොට අර රංග ගුණසේකර සහෝදරයා ඊළඟ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙන්න ඉන්න ආදයන්නේ. එයා කියන්නේ දැන් අපිට ආණ්ඩු බලය තිබුණාට දිසාපතිතුමා ග්‍රාම සේවක රාජ්‍ය සේවකයා අපි කියන දේ කරන්නේ
1: නැහැ. මම එතරම් තව චුට්ටක් නවත්තනවා මේ මචං. මෙන්න මෙහෙම මට ඔයා ඔය කතාව කියනකොට මට මතක් එනවා විමල් ලියපු නැත්ත වෙනුවට ඇත්ත ඇත්ත වෙනුවට නැත්ත මං හිතන්නේ මොකක් හරි ඒ පොත. ඒකේ තියෙනවා විමල් වීරවංශට කියනවා මේ වීරවංශ විමල් මේ මේ මේ මේ සෝමවංශට කියන මේ වෙලාවේ ඇයි අපි වෙනම ඉල්ලන්නේ මෙයාලත් එක්ක සන්දානෙත් එක්කම ඡන්දෙ ඉල්ලලා අපිට වැඩි පාර්ලිමේන්තු බහුතරයක් අරගෙන ආණ්ඩුවක්වත් පත් කරගන්න පුළුවන් කියලා ඊළඟ වතාව. හරිද? දැන් එතකොට සෝමවංශ කියනවා මල්ලි පිස්සුද අපිට ආණ්ඩු බලය ඕනේ අපිට රාජ්‍ය බලය විතරයි ඕනේ කියලා. ඒ කියන්නේ මේ වෘත්තීය සමිති වලින් අරවයින් මේවයින් අල්ලගෙන රාජ්‍ය හසුරවන්න තියෙන හැකියාව. ඇත්තට මේගොල්ලන්ගේ ළඟ රාජ්‍ය බලය තිබ්බනේ. දැන් මේ මොනවද රාජ්‍ය බලය නැහැයි කියලා කියන්නේ?
3: රාජ්‍ය ඇත්ත වෙනකොට නැත්ත පොතේ තියෙන මචං ඕක මං හිතන්නේ මම දේව් එක කතා කරා. ඕකෙන් දියේ ඕකෙන් තිබුණේ මචං JVP plan එක තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩය ගැනීම. ඔට්ටුව කියන එක පස්සේනේ ආවේ.
1: හරි.
3: එතකොට ඒකේ ඒ සමහරලාට සෝමහ සම්මර්සිංහ රාජ්‍ය බලය කියලා කිව්වේ මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ මට නම්. හරි මෙයාලා මචං දේශපාලන බලය ගන්න ඕන කියන මතය හිටියනේ. හරි ඒකේ වැඩ පිළිවෙල ගානට ගෙනිලා දැන් අරගෙන තියෙන්නේ මචං. උතන ඔය ඡන්ද බේස් එකේ සම්පූර්ණයෙන් තියෙන්නේ UNP ඡන්ද නැහනේ. හරි UNP ඡන්ද ගැන සජබේ සහ UNP ඡන්ද නැහැ. උතන තනි කර තියෙන්නේ මහින්ද මාත්‍යාගේ පොත්ුවේ ඡන්ද ටික. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එච්චර මේව එකක් නැහනේ මචං.
1: හරි.
3: ඉතින් දැන් මෙයාලා මේ මෙයාලා ගත්තට මචං මෙයාලට තියෙනවා නිලදා. එහෙමනේ නිලධාරි පන්තියක් බුදු වෙලා තියෙන්නේ මචං ආණ්ඩුවේ රාජ්‍ය සේවකයා. නිලධාරි පන්තියනේ මචං මේ දැක් කරන්න පුළුවන් ඒ උන්ගේ අතේනේ පවර් එක තියෙන. එතකොට උඹුත් පුරුදු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවනේ. ඉතින් ඒකෙන් ගැලවෙන්න අමාරුයි කියන එක තමයි මේගොල්ලෝ මේ කියන්නේ මචං. මොකද උන් වැඩ කරන්නේ දැන් මෙහෙමනේ රාජ්‍ය සේවකයා වැඩ කරන්නේ මචං චක්‍රලේඛන අනුවනේ.
1: උන්ට
3: පබගීලා කිව්වම මේ චෙක් එක සයින් කරපන් කියලා උන් අත්සන් කරන්නේ නැහැ මචං කවදාවත්. බෝඩ් මීටින් දාලා ආරේ ඩිරෙක්ටර්ස්ලාගේ අප්‍රූවල් අරගෙන රාජ්‍ය සේවයේ මචං වැඩ කරන පිළිවෙලක් තියෙනවා.
1: හැබැයි මේගොල්ලෝ
3: අපි ගිහිල්ලා කිය
1: හැබැයි මේගොල්ලන්ගේ වෘත්තීය සමිති හරහා ලොකු ආධිපත්‍යයක් තිබ්බනේ. දැන් එතකොට වෘත්තීය සමිතිය ටිකත් එක්ක රාජ්‍ය බලය ඇත්තටම ඒගොල්ලන්ට ඕන විදිහට නටන්න පුළුවන් වෙන විදිහට සාමාන්‍ය සෑහෙන වෘත්තීය සමිතිවල සමාජික පිරිසකුත් ඉන්නවනේ. ඒ කියන්නේ මං හිතන්නේ ඒ වෘත්තීය සමිති හයිය දැන් නැති වෙලාද? අන්න ඒ වගේ එකක් මට නිකන් ඇති වෙන්නේ. මං හිතන්නේ
3: නෑ කිසිසේත්ම නෑ මචං. වෘත්තීය ඒ යුනියන් වල බලය එහෙමම තියෙනවා. යුනියන් වලට මචං මෙහෙමනේ යුනියන් වලට යුනියන් එකට ඕන විදිහට වැඩ කරන්න බෑ මේ මචං. ARF වාර්තියනේ රජේ රජේ තියෙනවා මචං අර පොතක් තියෙනවා මට ඒකේ නම මතක නැහැ උඹලට මතකද දන්නේ ඔය මගේ ගහ පොත තියෙනවා මට නම මතක
1: ආයතන සංග්‍රහය
3: ආයතන සංග්‍රහය ආයතන සංග්‍රහය එක වැඩ කරන්න බෑනේ මචං
1: වැඩි
3: වැඩි කරන්න එකද චෙක් එකක් ලියන එකද දැන් ඒකේ තියෙනවානේ මචං අප්‍රූවල් එක ගන්න ඕනේ ඩොලර් 5000ට වැඩි නම් 50000ට වැඩි දැන් ඔය කෝප් එකේ ගෙනල්ලා ප්‍රශ්න කරන කොට උන් අට උත්තර නැති වෙනවනේ. ඉතින් එහෙමනම් මචං ওই කෝප් එකට ගෙන එහෙම නවත්තන්න ඕනේ. රාජ්‍ය නිලධාරියා ප්‍රශ්න කරන එක නවත්තන්න ඕනේ.
1: ඉතින්
3: අනිත් එක රාජ්‍ය සේවකයට බය තියනවා දවසක මේ ආණ්ඩුව චේන්ජ් වුණොත්. උන්ට ඊළඟ අමාරු වෙටනනේ. දැන් ඔය දැන් ගෙනියන්නේ මචං නිලධාරීන් අරගොල්ලෝ මේගොල්ලෝ යාණ්ඩුවල හිටපු නිලධාරීන් ඊට අවු වෙනවනේ. අල්ලලා හිරේ දානවනේ දැන්. අනිත් එක නිකම්ම කල්පනා කරනකොට මචං මේගොල්ලෝ ආපු ගමන් මෙයාලගේ මිස්ටේක් එකකට බන්ධනාගාර කොමසාරිස් තමයි අතුලට. ඉතින් රාජ්‍ය සේවකයා බයයිනේ මචං.
2: දැන් ඕක වෙන්නේ වාතේ මේ ආණ්ඩු වෙනස් වුණොත් දැන් ඔයාලා මේ ආණ්ඩුව නිර්දේ ලෙස විවේචනය කරනවා. හොඳේ ඔයා හොඳ කියනවා, ඔයාලන් ටිකක් හරි හොඳ
3: කියනවා.
2: නමුත් හොඳ දේ හොඳයි කියනවා, හරි ඒක අපි පිළිගමුකෝ. නමුත් විවේචනය නිර්දය ලෙස කරන සමාජ ජාලවල ඉන්න දේශපාලන විශේෂඥ කියලා තමයි මෙයාලට කියන්නේ.
1: සදාය චුට්ටක් දාලා නිර්දය වැඩි කළා විවේචනයක්
2: දෙනවනේ. එතකොට දැන් මේ මොන විවේචනය කළත් ඔන්න දැන් කිව්වා ගල් අඟුරු හොරකම් කරාය කිව්වා, කන්ටේනර් පැන් නොයි කිව්වා, රුපියල් ඩොලර් මිලියන 2.5 නිකන් ගෙව්වා කිව්වා. මේ මොක වුණත් ඔන්න ඊයේ පෙරේද කරලා තියෙනවා සංගණනයක් නියන්දියක් අරගෙන. පාකිස්තානයේ සර්වනුත් මහත්තයාගේ ඇම්නිස්ටි ඉන්ටර්නැෂනල් සමාගම ආයතනය අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයාට තිබුණු ජනතා කැමැත්ත වැඩි වෙලා තියෙන, විශේෂයෙන්ම සුළු ජාතීන් අතර ඒක වැඩි වෙලා තියෙන. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට තිබ්බ තත්ත්වෙත් නැති වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා ඔය කියන ප්‍රශ්නයක් රට ඇතුලේ නැහැ. මේ මනම් මේ සංගණනේ මේ ප්‍රතිඵල එන්න බෑනේ මාත්.
1: මම කියන්නේ ආණ්ඩුව ජෝක් කරාට වැඩේ හරි ගිහිල්ලා නැහැ කියලා. අනිත් අය ආණ්ඩුව ජෝක් එකට ගත්තට
2: මිනිසුන්ට ආණ්ඩුව ජෝක් එකක් නෙවෙයි.
1: සහ මේගොල්ලන් බොහොම සංවිධානාත්මක, අමතක කරන්න හොඳ නැහැ, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ බොහොම සංවිධානාත්මක පක්ෂයක්. මේගොල්ලන් බොහොම සංවිධානාත්මකව මේ වැඩේ අරන් යනවා කියන එක
3: මම හැමදාම කියනවා. ඒක මම හැමදාම කියනවා. උන් සංවිධානාත්මකයි, උන් දැන් කරන්නේ මචං 2020. මම හිතන්නේ අද YouTube එකේ මම කරේ ඒක මචං. 2029 ඊළඟ ඡන්ද දින නම් වැඩේ මුන් කරගෙන යනවා ලස්සනට.
2: ඔව් නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ
3: ඒ මිලියන මිලියන 22ක් 23ක් විතර ඉන්න රටේ මචං 1270කකින් තමයි කරලා තියෙන්නේ. සමාජාට 1270 පළවත්තපත්යෙන් ඉන්න කට්ටියද නැද්ද? එසේ ඕව මචං අපි පිළිගන්න ඕන දෙයක් තමයි අනුර කුමාර සනායක කියන්නේ සුදුතර ජනාධිපතිනේ.
1: ඔව්
3: 142යි හම්බුනේ.
1: ඔව්
3: එතකොට ඕකේ මොකක්ද 110ක් වැඩි වෙන්න පුළුවන්, 110ක් අඩු වෙන්න පුළුවන් possibility එක. අන්න ඔය කියන ප්‍රමාණය නෑ ඉතින්. සමහරවිට මේක පාක්‍යසෝති සරවණ මුත්තුගේ ගැටයක් වෙන්නත් පුළුවන්. ඔය පාක්‍යසෝති සරවණ මුත්තුගේ මේ සමීක්ෂණ වාර්තාවයි අර සුළු ජාතික පක්ෂ කියන්නේ එයාලා ඒක ගෙනියන්නේ මචන් දෙමළ කතා කරන ජනතාවගේ පක්ෂ කියලා. සිංහල මේ දෙමළ මුස්ලිම් නෙමෙයි. හරි. එතකොට දෙමළ කතා කරන ජනතාවගේ පක්ෂවල පක්ෂ අයක් විතර එකතුයි දෙකම එන්නේ එකට.
2: ඒ දෙකම එකට ආවට මාත් මෙහෙමනේ අපිට පිළිගන්න සිද්ධ වෙනවනේ මෙන්න මේ දේ. ඔය කියන මගේ යෝජනාව. ඔය කියන ප්‍රමාණය ආණ්ඩු විරෝධයක් නැහැ. මිනිස්සුන්ට අර ඔයා කියන වගේ සප්ලයි චේන් එක තියෙනවා. මිනිස්සුන්ට බඩු මිල වැඩි, ඒක අපිටත් වැඩි. ඔස්ට්‍රේලියාව අපිට බඩු මිල වැඩි නේ තියලා. මේ කිව්වට මෙහෙම වුණයි කියලා ඔයාලා කොච්චර කෑ ගැහුවත්, මෙයාලා කොච්චර සාධාරණකම් කරනකොත් මේ රජය තවමත් ජනතාව අතර ඉන්න ජනතාවගේ ප්‍රසාදය දිනාගත්ත රජයක්. මේක තමයි මගේ යෝජනාව. මොකද ඔයා කියන්නේ ගැන
3: දැන් මෙහෙම ගන්න පුළුවන් මචං. දැන් කොමාරේ 169ක් ගත්තනේ ඊළඟ සැරේ. හරිද? මේක ගත්තා. ඊළඟට දිනුනානේ පළාත් පාලන ඡන්දේ. ඒකෙදි මොකද උනේ? ඡන්ද වැඩි වුණාද?
2: ඡන්ද අඩු වුණා. ඔව් ඒක හරි.
3: අන්තවල 120ක් කරා අඩු වුණා. හරිද? එතකොට මචං දැන් තියෙන ඇත්ත தත්ත්වය ගත්තොත් ඕකනම් මම පිළිගන්නේ නැහැ. ඔක මේ මම නෙමෙයි කවුරුත්ම පිළිගන්නේ නැහැ. ඔය සමීක්ෂණ මේකේමල. හැබැයි මේකේ සත්‍යය තියෙනවා මචං. රටේ ජනතාව අර කියන්නේ සිංහලයාගේ ගකි තියෙනවා මචං. මේ රටේ ඉන්න මිනිසුන්ගේ දැන් බලන්න තේරෙනදි පිටරටකටත් ආවම තේරෙනදි මහත් වැඩ කළ දෙන ඉඳ පට කුහකයි නේ මචං. අපිට හරියන්න ඕනේ නැහැ. අනිත් එකට කෙලෙන්නේ නැයි ඕනේ. එතකොට සහ අනිත් එක මචං මෙයාලා ගිනිච්ච කැම්පේන් එකක් තියෙන්නේ අපි හොඳ මිනිස්සු අනි ඔක්කොම හොරු කියන එකන
2: හරි
3: එතකොට දැන් හොරු අල්ලනවානේ එතකොට ඒක මචන් මං ඔය හැම කාත් එක්කම කතා බහ කරන මිනිස්සෙක් නේ මචන් හරි මොකද දැන් ගොඩක් වෙලාට ත්‍රිවිල් වලත් යනවා ත්‍රිවිල් වල 100ක් හිටිය ජේවීපී කට්ටියනේ
2: දැන්
3: ටිකක් සමහර ඒ වෙනස් වෙලා තියෙන හරිද එතකොට ඒ අරෙන්න ඔය සුදු ජාතික කතන්දරේ ඇත්ත මචන් අර ඉතින් මං කිව්වේ ඒකයි මම මන් දේව එකම නිකන් කතා කරා මේක කතා කරන වෙලාවේ ඒ ඒ ඒකේ මචං මේ එකම ජෝක් එකක් විදිහට ගන්නත් තරකයි ඒ අර සුදු ජාතීන්ගේ පෙන්නනවනේ කැමැත්තක් කියනවා කියලා
2: ඒක
3: ඇත්ත මචං ඒක ඇත්ත මොකද මේ මේ ආණ්ඩුවේ තියෙන හැසිරීම සහ කරගෙන යන වැඩපිළිවෙල අනුව ක්‍රිස්තියානි ජනතාව කැමති ඇත හරි මාස්ක් පාරයක් දාගෙන ඒක පෙන්නනවා එතකොට අනුර කුමාර් ස්ථානායකව මචං යාපනය කියලා කියනවා අනුරාධපුරයේ අතර පන්සල්දී මුංගේ මරම් මලහත් ලවඩද මේක එන්නේ කියලා යාපනේ හරි ඒ කියනකොට මචං දෙමළ ජනතාවගේ ආදරේ එනවා හරි නැගෙන ඉරට යනවා කියලා මුස්ලිම් අයට මචං විහිළු කළා මේ මේ මුස්ලිම් ගෑනු අයත් අත ගහලා අරේ මේ හරි ඒක අරන් මචං ප්‍රමාණයක් කියන ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ ලොක්කා ප්‍රශ්නයක් නැහැ මචං ප්‍රශ්නයක් නැහැ අයියා එහෙනම් උරුවල්නෝනේ අන්න ඒක මචං ඒ ක්‍රෙඩිට් එක තියෙනවා ඒකයි මං කිව්වේ මේ ආණ්ඩුව මචං එක්ක නැතිවීම හෝ ඇතිවීම තියෙන්නේ ඔය මේ තුන් දෙනෙක්ගේ අතේ දිලීප පොඩි පුතු අපේ සත්ගුණවත් සාහනි මහත්තයා බලන්සාහනි කියන්නේ පාගල දෙන්නේ මචං සත්ගුණවත් සාහනි මහත්තයා සහ රංග දිසානායක මැතිතුමා ඔය ආණ්ඩුවේ ඇතිවීම හෝ නැතිවීම තියෙන ඔය තුන් දෙනා
2: මොනහරි කිව්වට මාතේ එක අතකින් අනුර මේ ඇවිල්ලා තියෙන සංගණනය ගත්තොත් එක භයානක පැත්තක් තමයි විපක්ෂයේ පැත්තෙන් ගත්තොත් විපක්ෂය කොහොමද සුන්බුන්නේ අපි ඒක පිළිගන්නේ හැමතැනම හරිද එතකොට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ රටේ විපක්ෂ නායකයෙක් ඉන්නේ නැති ජනාධිපති එයාට තියෙන කැමැත්ත අඩු වෙලා
1: සහ දේවම මේකට එකතු කරනවා දැන් අපි හිතමු විපක්ෂය ගැන පොඩ්ඩක් බලමුකෝ ඔක ටිකක් ඕස්ට්‍රේලියාවේ තියෙන විපක්ෂයේ තත්ත්වයට සමානයි ලංකාවේ තත්ත්වයක් මට තේරෙන්නේ ඒ කියන්නේ අර නැෂනලිස්ට්ලා බෙදිලා
2: හරිද
1: ජාතික කඳු
2: එතන දකුණු කඳවුර බෙදිලා
1: ඒ කියන්නේ රනිල් සහ සජිත් බෙදිලා ආ එතකොට ජාතිකත්වයේ අගයන කඳවුර බෙදිලා එතකොට මේ පොඩි කෑලි අතරේ අනුරගේ ළඟ තියෙන සුළුතර උනත් බලය ලොකු බලයක්
3: අනිවාර්යයි
2: ඉතින් එතකොට මොකද්ද දැන් මොකද්ද විපක්ෂයට වෙලා තියෙන්නේ
1: ඔබට තේරෙන විදිහට දැන් මේගොල්ලන් මොකද
3: මේමනේ මචං දැන් ඔස්ට්‍රේලියාව එක ගත්තද ලංකාවේ මානසිකත්වෙන්නේ ලාංකීය මානසිකත්වය අපේ තියෙනවා ලෙඩ දෙකක් මතක් එකක් තමයි විපක්ෂය කියලා බලාපොරොත්තු වෙන්නේ ජේවීපී එකේ වැඩ පිළිවෙල බස් කියන දෙක අර එක්ස්ට්‍රීම් ලෙවල් එකට මේ පාරට මිනිස්සු බස්සන එක අර දැන් ඒව නෑනේ මචං ඇත්තටම දැන් ඒ කාලේ පොඩි කේසයක් අරව මෙයා වුණා මතක් ලිප්ටන් වටරවුමට එනවා කොට්ටු ස්ටේෂන් එක දැන් එන්නේ සජිත් ප්‍රේමදාසගේ රනිල් වික්‍රමසිංහගේ නාමල් රාජපක්ෂලාගේ මචං ජේබීපී මේ එකේ විපක්ෂයේ භූමිකාව බලාපොරොත්තු වෙන එක වැරදි
1: එහෙම විය යුතුත් නෑ ඇත්තටම ඒක නෙමෙයි අපි අදහස් කරන්නේ
2: මොකද්ද ජනතාවම
1: නෑ මම කියන්නේ මෙහෙම මේගොල්ලන්ට දැන් මම දැන් අර මුලින් ඒක තමයි වගෙන් ඇහුවේ අර මුලින් මිනිස්සුන්ගේ අතර තියෙන මට හිතෙන අර يعني මට දැනගන්න එක ඇත්තටම දැනගත්ත එක නේ අර මූලික ප්‍රශ්න ටිකක් තියෙනවා තාම ඒව එහෙමමයි එතකොට ඒ ප්‍රශ්න මතු කරගෙන මේ ආණ්ඩුවට ජෝක් කරනවම විතරක් නෙමෙයි මේගොල්ලන්ට මතවාදය වශයෙන් නැත්තම් මේගොල්ලම් තුලින් මේගොල්ලන්ගේ ඒ ඒ ඒ ප්‍රතිපත්ති නොකිරීම තුරින්ම නැත්තම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන දේවල් යථාර්ථයක් නොවීම තුලින්ම මේව මතු කරමින් ඒගොල්ලන්ට විවේචනයක්
2: කරදී
1: ඇඟට දැනෙන විවේචන උදාහරණයක් දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණ අර ආපහු දේශපාලනට එනකොට ඔය විමල්ලා ඔය ඇතුළු පිරිසක් කරා නේද බොහොම බොහොම මේ දරුණු විවේචනයක් ඒවකට පාලකයන්ට ඒක හරි ආකර්ෂණීය වුණා නේද මිනිස්සුන්ට බොහොම මතවාදී තලයේ විවේචනයක් ඒගොල්ලන් හරි හෝ වැරදි විශ්වාස කරපු දේවල් මත පදනම් වෙලා මේ වගේ කිසියම් විදියක තියුණු විවේචනයක් නිවැරදි විවේචනයක් සිද්ධ කළ යුතුයි නේද කියන එකයි මගේ අදහස ඇත්තට
3: වෙනවනේ මචං ඔය උඹලා කියන දේවල් වෙනවා ඒක වෙන අර බර තියුණු කියන එක නැති වෙන්න පුළුවන් ඒ තියුණු කියලා බලාපොරොත්තු වෙන්නේ මචං අර දේ තමයි දැන් මම ඔය හොඳම උදාහරණේ ජහපාලන කාලේ යහපාලනේ කරන්න තුම දුන්නානේ ජහපාලනේ රනිල් ජේවීපී අය ළඟට අරගෙන ඉඳලා හොඳම උදාහරණේ මචං ඔය තඹුත්තගම ජල යෝජනා ක්‍රමේ හොඳම මේ මාතක දැන් මේගොල්ලෝ ඒක විරුද්ධ කරා ඒකට විරුද්ධ වුණා ඒගොල්ලෝ ඒ කාලේ ඒකට විරුද්ධ වුණා. ඔය මේ දැන් අර උමං මාර්ගයක් කියලා ලැජ්ජ නැතුව ගිහිල්ලා විරුද්ධ කරනවා. හැබැයි මම හිතන්නේ ලැජ්ජින්ද වෙන්නේ නැති ඩිප්ලියුටි ඒ උන් වගේ ගිහිල්ලා ඉති ටීබී සරතුයි නාමල් ගොයයි ගිහිල්ලා ඉතියේ. දැන් ඒවා විරුද්ධ වෙච්ච දේවල් නේ මචං මහ පොළව හරනවා අරෝ මේවා කියලා දැන්. යාලගේ විරෝධ යාලා විරුද්ධ පක්ෂය කියන ශක්තිමත් කියන එක මම පිළිගන්නවා. ඒක ආයෙ දෙකක් නෑ. ඒක මම අදටත් කියනවා මචං. ඒ ඇරෙන්න 2029 ඡන්දයක් ආවොතින් ඒක දිනන්න ප්ලෑන් එකක් විපක්ෂයට වඩා මේ ජනතා විමුක්ති පෙරමුණ NTP කියලා එකක් නැහැ නේ මචං මගේ ටිකක් දරුණු වචන NTP කියලා එකක් නැහැ හරි ඔතන ඒකෙන් වෙන් වෙන්න ගියොතින් මචං දැන් හොඳම උදාහරණේ NTP එකේ කාගේද NTP එක ගාවිලා මචං චතුරංග අබේසිංහගේ තාත්තානේ තාත්තාගේ නේ පැත්තේ හරිද එතකොට චතුරංග අබේසිංහ Facebook එකේ දානවා මචං ජනතා විමුක්ති පෙරමුණේ නා අප නායකයා නෝ කියලා උදාන Facebook එක. අරේ ඒ කියන්නේ NTP කියලා එකක් නෑනේ JVP එක තියෙන්නේ. JVP එක මචං ඒ උඹලා කියන කතන්දරේ JVP එක සාර්ථකයි කියන එක මම පිළිගන්නවා. සහ 2029ට වැඩේට යාලා දිනන්න ගෙනියන ප්ලෑන් එක ඔය බජට් එකේ අතිරික්තයක් කියනවා කියලා සල්ලි ඉතුරු කරගෙන අරේ මේ කරන දේවල් මචං. ඒවා අනාගතේට ප්ලෑන් එක වෙන්න පුළුවන්. අවසාන මොහොතේ මචං ජනතාවට සහන දීලා උන්ට ප්‍රශ්න මදතාව මචං මේ බුද්ධිමත් නැහනේ ඔය කියන පච තමයි මචං ජනතාව බුද්ධිමත් මාර තීරණ ගන්න ආරේ මේ ජනතාවට මචං රැල්ලක් හදුවා නම් අර ඇල්ගොරිතම් කියන එක ජනතාවට උනේ ඇල්ගොරිතම් කියන එක හදුවා නම් මචං මුන් රිදම් গিitar කරේ දාගෙන ගහන හරි උන් මචං ගිහලා උඩ පැන පැන දෙන්න ඡන්දෙත උඹම උදාහරණෙ මචං 142ක් ගත්තට ජනාධිපති වරනේ රැල්ලක් තියනවා දැන් මෙයා ජනාධිපති වුණා මා තුන් දෙනෙක් එක්ක පොඩි පොඩි ගේම් ටිකක් දැවුවා මචං ලස්සන ඒ වෙලාවේ හරි ඊට පස්සේ රැල්ලට ගිහිල්ලා දුන්නනේ මචං
2: මිනිස්සු දවා කියන්නේ ඒකම කරන තත්ත්වයට යනවා ආණ්ඩුව ඒක දවා කියන්නේ
3: ඔය මචං
2: ඒ රැල්ල ඒ විදියටම හදන තැනකට මේ රජේ ගමන් කරනවායි කියන එකද ඔයාගේ ගණන් හැදීම
3: ඒ කියන්නේ ප්‍රචාරණය කියන එක. ඒ කියන්නේ මචං යාලගේ ඔබේස් න්‍යාය හරි මොන එහෙම වල හරි මචං යාල සාර්ථකයි ප්‍රචාරණය. විපක්ෂය අසාර්ථකයි. විපක්ෂය අර සුදුනු විපක්ෂයක් නේ තියෙන්නේ. විපක්ෂය මචං ප්‍රචාරණයේදී අසාර්ථකයි කියන එක මම පිළිගන්නවා. නමුත් මචං ඒ විපක්ෂයේ ඉන්න විපක්ෂයේ සජිත් ගෙන් රනිල් ගෙන් නාමල්ලගෙන් බලාපොරොත්තු වෙන්න එපා උඹලා. හරි අර ජෙප්පෝ කරා වගේ මේ විරෝධතාවල් බලාපොරොත්තු වෙන්න එපා මචං. දැන් ඔය දැන් මුං ආවෙම නැහනේ එළියට සජිත් ප්‍රේමදාස ඔය මේ මන්දක දිලිත් එහෙම පොඩ්ඩක් යනවා ගොවි යෝගාවට. එතකොට දැන් ගොවිය වුණා ගොවිය මචං ජේවීපී එකට ඡන්ද දීලා පත්තර ගත්තේ ඒකනේ උන් කියන්නේ. එතකොට ඒ සටන් දෙකම යනවා. දැන් ඒවත් සමහර වෙලාවට ගොවියොත් කියනවා කි සර්ලා එන්න එපා සර්ලාවත් වැඩේ අලවෙනවා අපි කරගෙන යන්නම් කියලා උන් කියනවා ඇති මචං. හරි උන් මේ ජේවීපී එකට සම්බන්ධද මිනිස්සුනේ ඔය ඉන්නේ ඔක්කොම විරෝධතා කල්ප දිනුනේ ඔයා කාපෝ යන්නේ මචං බැටි මුල් වල බහගෙන දැන් ඒ ලෙවල් එකට කරන්න බෑනේ මචං සජිත්ට ගිහිල්ලා කෑ ගහන්නද ආ දැන් ඔය අර පොටුවේ දුණේ ගෙත් ඇවිල්ලා කෑ ගැව්වේ මචං කරුජයසුබන ගෙත්ද ජෙප්පෙක් නේ අර කෑ ගහන්නේ මචං
2: හිටපු ජෙප්පෙක් නේ
3: ඔව් එහෙම කෑගහන බොයිස්කට් දේශපාලනයක් මචන් දැන් තියෙන්නේ. සහ විපක්ෂයේ තේල්ම වැඩේ තමයි මචන් සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍යවල මචන් ජේවීපී එක මාර ස්ට්‍රෝන්. ඒක විපක්ෂයට තේරෙන්නේ නැහැ. මම ඕක හැමදාම විචනය මම කියලා තියෙනවා මචන් උදේශපාලන රාජකීයන්ට. ඒකෙදි මචන් පට්ට ෆේල්. ඒක ගෙනියන්න නැතුව මුට මචන් ඒ කියන්නේ විපක්ෂය ඉන්න ඇයට ඒක ගැන කිසිම අවබෝධයක් නැහැ.
2: ඒ කියන්නේ කොට සිංහලෙන් ගත්තොත් ප්‍රචාරණය මිනිස්සුන්ට දැනෙන විදියට මේ ආණ්ඩු පක්ෂය ආණ්ඩුවට පක්ෂ හෝ විරුද්ධ පණිවිඩය විපක්ෂ පණිවිඩය මිනිස්සුන්ට යාමේදී ආණ්ඩුව පට්ට සක්සෙස් විපක්ෂය පට්ට ෆේ. ඒකද
3: කියන්නේ? විතකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගාව විතරයිනේ. අර මෝදිය පැත්තේ තීන්ත ගාලක් නැහැ මචං. අර කඩටික තියෙන පොදුරු කඩ. ඒ කියන්නේ මේ වචනේ කියන කාරණා අඹලගේ පස්ස පැත්ත මචං. පස්ස පැත්ත තීන්ත ගාල නැහැ. හරි කුයන්න කඩන්නේ. ඉස්සරහයි ගාලා. ලස්සනට තාපේ වා ටිකක් ඇදුවා. එයා හෝස් එකෙන් කරේ මචං. උන්ගේ වැඩ නීට් නේ කොහොමද? හෝසස් වලින් කරනකොට. හරි ටොයිලට්ස් ටික අරම හැදුවා. එච්චරයි. ප්‍රධානම ඒක ගෙනියනවානේ මචං. ඒකට කට උත්තර නැහැනේ. ඔබට විවේචනය කරන්න පුළුවන්, ඔබට විවේචනය කරන්න, මට විවේචනය කරන්න පුළුවන් දෙයක. හොරකම් කරා නම් මචං ඒක ජේ.පී.ද ශ්‍රී ලංකාවද මහින්ද රාජපක්ෂද රනිල්ද මොකාද අදාළ නැහැ. රාජ්‍ය දේපළ මේ කැත විදියට පාවිච්චි කරලා කියනවනේ මචං. ඒකට දඬුවම් දෙන්න
2: ඕනේ. අනිවාර්යෙන්.
3: අනිත් එක ඔය හයිරන් කාගෙන හිටපු යටි මතකනේ මචං. ලාල් කාන්තලනේ හිටියේ ඔය ආණ්ඩුව හැම එකම. මිනිසුන්ට ගහනවනේ මචං. මිනිස්සු කියව ගන්න එපයි මචං. මිනිස්සු කියව ගැනීමේ ශක්තිය ජේවිපී එකේ උන්ට තියෙනවා.
1: එතකොට මාතලන් ඔයා ඒ කිව්ව කතාවත් එක්කම දැන් අපි රනිල් වික්‍රමසිංහගේ භූමිකාව මේ වෙලාවේ ගත්තම දැන් විවේචනයක් තියෙනවනේ රනිලු යනුරයි යාළුවෝ රනිල් තමයි අනුරට
2: රතුවලි පැටියා
1: රජ වෙන්න chance එක හදලා දුන්නේ මොකද එයා සජිත් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එක හදාගත්තෙත් නෑ ඒ පැත්තෙන් බලපුවම හරි වැඩෙත් හරි හිතනකොට හොඳේ ඒ දෙන්න එකතු වුණා නම් දිනලානේ එතකොට හරි කියලා හිතන්න වෙනවා. එතකොට රනිල් තමයි මේ ගේම ගැහුවේ. ඇත්තටම රනිල් අනුර මෙහෙම ඉන්නවට කැමති. ඉතින් ඒ නිසා තමයි දැත්තම් ඔතන දැන් මේ වෙලාවේ දේශපාලන තත්ත්වයේ ඇතුලේ මේ ගේම් එක කරකවන්න ඉන්නේ රනිල්නේ. දැන්
2: එහෙම තමයි විශ්වාසය
1: තියෙන්නේ. ආ දැන් මේ වෙලාවේ දේශපාලනයේ සක්‍රියව ඉන්න චරිතය තමයි පරිණත තත්ත්වයේ නායකත්වයේ විදිහට ගත්තම රනිල් ලංකාවේ. ඒතර ඇයි මෙයා මේ ගේම් එක කරකවන්නේ නැත්තේ? මොකද අර ෆ්‍රෙන්ඩ්ෂිප් එකද කියලා ඇහුවොත් එහෙම මොකද වාට හිතෙන්නේ?
4: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමෙ වී ඇති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
5: සිරස්තල ජනවාරියේ සිට ජුනි දක්වා ඩෙංගු කීටයින් බෝවන පරිසර වැඩිම ගණනක් හමු වී ඇත්තේ පාසල් තුලින්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයෙන් අනාවරණයක්. පැය 24ක් තුල ඩෙංගු මරණ 3ක්. ඩෙංගු මර්ධන බැක්ටීරියාව ගැනත් අවධානය යොමු වෙයි.
6: අපි සැප්තැම්බර් මාසයේදී වසර එකමාරක් සඳහා වන මේ වෝල් බැක්ටීරියා ව්‍යාපෘතිය ආරම්භ කරන එක.
5: විටි ප්‍රහාරයෙන් මියගිය හිටපු පොලිස්පතිගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක්. අවසන් කටයුතු ලබන සඳුදා පොලිස් උත්තමාචාර සහිතව.
7: වෙළඳ ඇමතිගෙන් ඊගොබින්ට කොන්දේසියක්. ලබන මහකන්නේ සිට සම්බා හා කිරි සම්බා වගා කළ යුතු ප්‍රමාණ අනිවාර්ය කෙරේ.
8: ලබන මහකන් අනිවාර්යෙන් අටුම 115ක් කිරි සම්බත් 110ක් සම්බත් වැවිය යුතුමයි.
7: ගැටළු විසඳන්නේ ඉල්ලා ඔරියංගනේ ගොවින් මහමගට බොදු ජන ගොවි එකමුතුව රාජාංගනයේදී දේව කන්නලව්වක. වර්තමානයේ ගොවියා මුහුණ දෙන ගැටළු වලට යළි මුහුණ දෙන්න ඉඩ දෙන්නේ නැහැ. බිත්තන්නේ ගොවි අඬහැරය තියත් කරමින් දිලිත් අවධාරණය කරයි.
9: අවම කොන්දේසි මත හොඳ මිනිස්සු ඔක්කොම එකතු කරගෙන ඔබත් එක්ක නැගිටිනවා.
7: දැනීම් අවසන් කළ දකුණු ආසියාවේ දිගම වාරි උමගේ තවත් තතු අද දෙරණි.
10: ඉතින් අපි ලෑස්ති වෙන්නේ දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමකට පිවිසෙන්න.
7: කැනඩාවේ ලැව්ගිනි දුමාරය ඇමරිකාවට ව්‍යාප්ත වී ට්‍රම්ප් කැනඩාවට නව තීරුබදු පනවන්න සැරසෙයි. චීනයේ නායාමකින් අටක් මරුට 34කට තුවාල. ක්‍රිකට් පිටියේ සදාතනික වීරයෙකු වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් දිවි ඉනිම නිමා කරයි.
11: This is Adaderna Prime Time with Situmini Gunawira and Pasan De Silva. Live from Studio 24 in Colombo.
12: අයිබෝවන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අදදරන සමගින්.
13: වසරේ මුල් මාස 6 තුල සිදු කළ ඩෙංගු පරීක්ෂා කිරීමවලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමු වී ඇත්තේ පාසල්වලින් බව අනාවරණ වනවා. ඒ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්තවලට අනුවයි.
12: මේ අතර ඩෙංගු ව්‍යාප්තියේ බරපතලකම තවදුරටත් පෙන්වමින් ගත වූ දිනය තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ඩෙංගු මරණ ගණන 53 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
14: ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ මරණ 3ක් වාර්තා වීමත් සමගින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්ත අනුව ඊයේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478ක්. ඒ අතර ජූලි මාසයේ ගෙවුණු දින 17 තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 19,100ක්. තවදුරටත් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඉන් 15,596ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ දිවයිනේ පරිසර 250,477ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් ඩෙංගු වාහක මදුරු කීටයින් වැඩිම ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ පාසල් පරිසරවලින්. පරීක්ෂාවට ලක් වූ පාසල් පරිසර අතරින් 42.5%ක ඩෙංගු වාහක මදුරු කීටයින් හමු වී තිබෙනවා. එමෙන්ම පරීක්ෂා කළ කර්මාන්ත ශාලා අතරින් 38.4%, රාජ්‍ය ආයතන පරිසර 28.1%, ආගමික ස්ථාන 25.9%, සහ පිරික්සු නිවාස අතරින් 9.2%, මදුරු කීටයින් සොයා ගැනුණා.
15: මේ අවුරුදු 2026 වර්ෂයේ රෝගය වැළඳලා තියෙන රෝගීන්ගෙන් 88%ක්ම තියෙන්නේ ඩෙංගු 2 කියන ප්‍රභේදය. ඉතින් මේකට ජනතාවගේ තියෙන ප්‍රතිශක්තිය අඩුයි. මේ රෝගී බවට පත්වීමේ හැකියාව වැඩි. ගිය අවුරුද්දේ ඩෙංගු වෛරස 3 කියන ප්‍රභේදයෙන් ඩෙංගු රෝගය හැදිච්ච කෙනාට මේ අවුරුද්දේ 2කින් හැදෙන්න පුළුවන්. අරට වඩා මෙවර හැදෙන ඩෙංගු රෝගය උත්සන්න තත්ත්වයක් බවට පත්වෙන්නත් පුළුවන්.
14: සීග්‍ර ඩෙංගු ව්‍යාප්තිය හමුවේ අදත් ප්‍රදේශ රැසකදී ඩෙංගු මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.
13: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂකවරයා විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.
12: ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව එළබෙන සතුදා සිදු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල මහතා පැවසුවා.
14: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා මාළඹේ පිහිටි සිය නිවසේදී ඊයේ උදෑසන වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය සඳහන් කළේ වික්‍රමරත්න මහතා තම පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් සිය පපුවට වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇති බවට සැක කරන බවයි. පෞද්ගලික හේතුවක් මත ඔහු දිවි නසාගෙන ඇතැයි සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදු කරනවා. මේ අතර වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී සිදු කෙරුණා. එහිදී මරණ පරීක්ෂකවරයා විසින් ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. මරණය සම්බන්ධයෙන් විශේෂඥ මත ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී මරණයට හේතුව පැවසීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ඔහුගේ දේහය ඊයේ රාත්‍රියේ නැගෙනහිර කොළඹ රෝහලේ සිට කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ආවා. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා සිදු කිරීමට නියමිතයි.
12: රට තුල පවතින නාඩු සහ අතිරේක්තයට පිළියමක් ලෙස ලබන මහකන්නේ සිට කීරි සම්බා සහ සම්බා සහල් 25%ක ප්‍රමාණයක් වගා කිරීම අනිවාර්ය බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
13: මේ අතර ගොවි සංවිධාන ජනාධිපතිවරයාගේ නිලා සිටින්නේ කෘෂිකර්මාන්තය සහ ගොවි ගැටලු පිළිබඳ නිසි අවබෝධයක් ඇති අයෙක් කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත් කරන ලෙසයි.
14: රජය වී සඳහා ලබා දුන් සහතික මිල ප්‍රමාණවත් නොවන බව මෙවන විට අසුණු නෙලීම අරබා ඇති පොළොන්නරුව ඕනෑගම ගොවීන් පවසනවා. ඔවුන් පවසන්නේ පෞද්ගලික වීමෝල්ද රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට එකඟ වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවත් ඔවුන්ට සහතික මිල නොලැබෙන බවයි.
16: මාස 4ක් දුක් විඳලා මේ කපල ගන්න වීරට කිසිම මිලක් නැහැ, ගබඩාවක් නැහැ. මෝලට ගිහපුවාම ඒගොල්ලෝ කැමති හැටියට තමයි වී ගන්නෙ. වී වලට මිල වැඩි කරන්න කියපුවාම මේ බැනුම් අහන්න වෙනවා අපිට. මොනවද දන්න මේ කුඹුරු කරලා බත්සපේලා බැනුම් අහන්නත් ඕනද කියලා තමයි අපි දැන් අහන්නේ, වෙන මොනවත් නැහැ.
14: අම්පාර වීරගොඩ ගොවින්ද චෝදනා කරන්නේ රජයේ සහතික වී මිල ප්‍රමාණවත් නොවන බවටයි.
17: අපි නිෂ්පාදනය කරන්න යන වියදමයි ගන්න ආදායම හරියට සරල වෙනවා. අපට ලාභයක් කියලා සත පහක ලාභයක් නැහැ.
18: පිට කියන 90යි 80යි.
14: වීමිල ගැටලුව එලෙස පවතිද්දී ගබඩා ප්‍රමාණවත් පරිදි විවෘත නොවීමේ ප්‍රශ්නයටද ගොවීන් මුහුණ දෙනවා. අම්පාර උහන පාලම් කඳවුර වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාව අද වසා ඇති අතර ගබඩා භාර නිලධාරියා එහි දැන්වීමක් මගින් දක්වා ඇත්තේ තමන් වී ගබඩා දෙකක රාජකාරී සිදු කරන බැවින් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා යන දිනවල පමණක් එම ගබඩාව විවෘත කරන බවයි. අම්පාර කරන්ගාව වී ගබඩාව විවෘත කර වී මිලදී ගැනීම අද සිදු කරුණා. මහියංගණය නගරයේදී විරෝධතාවක නිරත වුණා.
19: ගෙදරකම වී අට්ටි කොට ගහලා විකුණ ගන්න බැරුව ගිය කන්නේ වීත් තියනවා, මේ කන්නේ වීත් තියනවා. අද රුපියල් 95ටවත් විකුණ ගන්න බෑ.
14: මේ අතර වී ගොවීන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දීමට ආණ්ඩුවට නුවණ පහළ වේවා යයි ප්‍රාර්ථනා කරමින් පොදුජන ගොවි එකමුතුව රාජාංගනයේ පුල්ලෑර් කෝවිලේදී පොල්ගසා දේව කන්නලව්වක් සිදු කළා.
20: මේ තකතිරුගම් ඇමතිවරුන්ට ඔබවහන්සේගේ ඇල්ම බැල්ම හෙළලා ඔවුන්ගේ මල පෑදේවා කියලා සාන්සාර්.
14: මේ අතර කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වී මිල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශවලට ගොවි සංවිධාන කිහිපයක් අද සිය විරෝධය පළ කළා.
19: ගරු ජනාධිපතිතුමා ඔබතුමාගේ කියාකල්පෙත් නැති කරනවා මේ ඇමතිතුමාලා. ඔබතුමාට පුළුවන් වෙන්න ඕන මේ ඇමති මණ්ඩලය වෙනස් කරන්න. වෙනස් කළා වෙන අමාත්‍යංශයක් දෙන්න මොකද සාමාන්‍ය පොඩි පොඩි එකක්. මේකට මේ වගේ මරියෝ දාන්න එපා. හොඳ හොඳ මොලයක් තියෙන කෙනෙක් දාන්න. අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ.
18: එක ඇමති කෙනෙක් කිව්වා මේ ගොයියා කියන්නේ කසිපුකාරු කියලා. බලපුවම දැන් ඇමතිලා තමයි කසිපු ගහලා තියෙන්නේ. ඒ ඇමතිලා තුන්දෙනාම එකට ඇඳලා හාන්න හොඳයි. මහා කන්නට තමයි වක්මඟුලට ඒ කට්ටිය තමයි දාන්න තියෙන්නේ ජනාධිපතිතුමාට.
21: කෘෂිකර්ම ඇමතිවරයා මාලිගා තුනෙන් දෙකක් ගහලා තියෙන්නේ. රම්ය සුරම්ය ගහලා තියෙනවා. දැන් සුබ එක ගහගන්න තමයි මේ කන්න මේ දෝලණය කරන්නේ. අද ඔයාලගේ සමාජවාදයක් නැහැ, ධනවාදයක් නැහැ, තනිකරම තියෙන්නේ මුසාවාදේනේ.
14: මේ අතර වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ රට තුල පවතින නාඩු සහල් අතිරික්තයට පිළියමක් ලෙස එළමෙන මහකන්නේ සිට කිරි සම්බා සහ සම්බා සහල් 25%ක ප්‍රමාණයක් වගා කිරීම අනිවාර්ය බවයි.
22: සහල් වල අතිරික්තයක් තියෙනවා. අපේ හාල් පිටරට යවන්නත් බෑ, බාස්මති වගේත් නෙමෙයි. ලබන මහකන්න අනිවාර්යෙන් 120ක් අඩුම 115ක් කීරි සම්බත් 110ක් සම්බත් වැවිය යුතුමයි. ගොවියට 120ක මිල හම්බෙනවා. නාඩුවලටත් පාරිභෝගිකයට සාධාරණ වෙළඳපළ මිලකට පාරිභෝජනය කරන්න පුළුවන්කමකුත් ලැබෙයි.
13: ගොවි ජනතාව වර්තමානයේ මුහුණ දෙන ගැටලුවලට යලි කිසිදා මුහුණ නොදෙන තත්ත්වයක් ඇති කිරීමට සර්වජන බලය මැදිහත් වන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.
0: දෙහිඅත්ත කණ්ඩියේ පැවති බිම් තැන්නේ ගොවි අඩහැරය 2026 ගොවි ජනහමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
14: බිම් තැන්නේ ගොවි අඩහැරය 2026 ගොවිජන හමුව අද පෙරවරුවේ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඅත්ත කණ්ඩිය ප්‍රාදේශීය සභා උද්‍යානයේදී පැවැත්වුණා. එම අවස්ථාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා.
2: අපි ඉල්ලන්නේ මහ ලොකු දේවල් නෙමේ. මේ ගොවියගේ ණය තුරුස්තික බේරගන්න රුපියල් 150ට උඹලට අවී ටික ගන්න බැරි නම් මේ හෙක්ටයාර හිකින් නායකතුමා ටොන් 6යි උපරිම කොච්චර මහන්සි වුණත් ගන්න පුළුවන්. දැන් තියෙන විදිහට මේගොල්ලෝ කියන වීමිලට 120ට කවුරුත් ගන්න දෙන්නේ නැහැ. නමුත් ඒ ගාන්ට වික්කත් ලක්ෂ 3ක් පාඩුයි අපේ ගොවියන්ට. අපි කියන්නේ ගොවියගේ කරින් ආපු තොපි අඩුම තරමේ මේ ගොවියා වෙනුවෙන් මේ රුපියල් 103ක වන්දියක්වත් මේ ගොවි ජනතාවට ලබා දෙන්න. මොකද මේ වී මුදලාලිලත් එක්ක හාල් මුදලාලිලත් එක්ක මේක කරන්න බෑ.
3: පත් වෙලා අවුරුදු 1500ක් යනකොට මේ තරම් අප්‍රසාදයට පත් වෙච්ච ආණ්ඩුවක් ලංකා ඉතිහාසය තුල අපි දැකලා නැහැ. කියන තරමක් කියන්නේ බොරු. ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන රට ලංකාවලු. මේ කන්නේ නැහැ. ගොවියාගේ වී ටික අද කීයද? අද වී මිල රුපියල් 87.50යි. ගොවිසතුමා, කෘෂි කාර්මික රටක රටටම බත සපයන ගොවියට ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි මාලිමාවට තවත් ඉස්සරහට යන්න පුළුවන්ද? කිසිසේත්ම යන්න පුළුවන් කමක් නැහැ.
2: දීර්ඝ කාලයක් තිස්සේ අපේ ශ්‍රී ලාංකික සભ્યත්වයේ පෙරගමන් කරුවා වුණේ ඔබ. කෘෂි ශිෂ්ටාචාරය තමයි අපේ සભ્યත්වයේ පදනම. නමුත් අද මේ රජය ඔවුන් කියනවා මේ රටේ සભ્યත්වයේ පෙරගමන් කරුවා කසිපුකාරෙක් කියලා. මඩ සෝදාගත් කල ගොවියා රජ වෙනවා කියලා තින්නේ වැරදිලාද? තවත් කෙනෙක් කියනවා ඒ කියලා තින්නේ අර නුවර කලාවියේ උසස් කුලයට පමණයිලු. මේ වගේ කතා කියන්නේ ඇයි? ඔවුන් හදවතින්ම විශ්වාස කරන්නේ නැහැ මේ රටේ අපිට අපේම වූ අනන්‍ය සංස්කෘතියක් තිබෙන බව සහ අපිට කවදාහරි මේ රට ගෝලීයවහ කලාපීයව තරඟ කළා ගොඩ එන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ අපි අපේ සංස්කෘතිය මතම පදනම් වෙලා කටයුතු කරොත් පමණයි කියන එක. ලෝකේ කිසි රටක් දිනුනෙ නැහැ තමන්ගේ සංස්කෘතියට පහර දීලා. මේ මිනිසුන්ට පාඩුයි තමන්ගේ කනකර උගස් කළා, තමන්ගේ ඉඩම උගස් කළා, තමන්ගේ ඥාතීන්ට ණයයි මිත්‍රයින්ට ණයයි. ඇයි ඒත් මේකෙම ඉන්නේ? ඔවුන් විශ්වාස කරනවා ඒ තමන්ගේ යුතුකම මේ සංස්කෘතිය තුළ තමන් ගොවිතැන කරන එක කියන එක. දැන් ඔබ මුහුණ දෙන මේ තත්ත්වයට තාවකාලික විසඳුම් ලබා ගැනීම සඳහා අපි සැබෑ හඬක් මහ පොළොවේ නගනවා. අපි දීර්ඝකාලීන විසඳුමක් සඳහා බලවේගයක් හැටියට පුළුවන් අවම කොන්දේසි මත හොඳ මිනිස්සු ඔක්කොම එකතු කරගෙන ඔබත් එක්ක නැගිටිනවා, ළඟදීම නැගිටිනවා කියන එක අපි සර්වජන බලය හැටියට පෙනී සිටින්මින් කතා කරන්නේ. ඔබට කවදාකවත් නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවන ඒ විසඳුම ලබා දෙන්න.
14: ගොවි ජනහමුවෙන් අනතුරුව දිලිත් ජයවීර මහතා පැමිණ සිටි පිරිස් සමග සුහද කතාබහකට නිරත වුණා.

0: දේශගුණික හා කාලගුණ විප්‍යරාස සහ පාරිසරික සංරක්ෂණ සම්බන්ධ සාකච්ඡා අගනුවරින් බැහැරට විහිදුවා ග්‍රාමීය මට්ටම රැගෙන යාම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ එල් නිනෝ ලා නීනා කාලගුණ තත්ත්ව සම්බන්ධයෙන් කාලගුණ විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී.
1: එල් නිනෝ ලා නීනා කාලගුණ තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල් එම් අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා. ඒ සඳහා විදේශීය විශේෂඥ කණ්ඩායමක්ද සහභාගී වීම විශේෂත්වයක්.
2: හැමෝම දන්නවා එල් නීනෝ ලා නීනා තත්ත්වය තුළ ඉතාමත්ම බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අප රටට කොයි ආකාරයෙන් මේ තත්ත්වය බලපායිද, ඒ වගේම එල් නීනෝ ලා නීනා තත්ත්වය තුළ පරිසර පද්ධතියට, ඒ වගේම ජෛව විවිධත්වයට, ශාක සහ වෘක්ෂලතාවලට, ඒ වගේම මිනිස් සම්පතට කොයි ආකාරයේ බලපෑමක් සිදුවේද නැද්ද කියන එක පිළිබඳව අපි කරුණුකාරණා රසක් අවබෝධ කරගත්තා. ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ ජෛව විවිධත්වය, පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා මේ පාර්ලිමේන්තු සංසදය කැප වෙනවා. මමත් ගරු මහාචාර්ය අබේ වික්‍රම මැතිතුමත් නගරවලට සීමා වෙලා තිබෙන මේ සාකච්ඡාවන් අපි යෝජනා කරන මේ අවස්ථාවේ ක්ලයිමට් කෝකස් එක අපි ගිනියන්න ඕන ගමට පාර්ලිමේන්තුව තුළ කෙරෙන සාකච්ඡාවකට සීමා නොකොට අපි මේක අම්නියම් ගම්සිසාරා දැනුවත් කිරීමේ වැඩසටහන, දැනුවත් කිරීම පමණක් නෙවෙයි ඇක්ෂන් ප්ලෑන් එකකුත් පරිසර සංරක්ෂණය උදෙසා අපි ඉලක්ක කරා යන්නට බලාපොරොත්තු වෙනවා.
3: මත්පැන් බෝතල්වලට යොදන QR කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට සිදුවන බදු පාඩුව සුවසැරිය සඳහා වසරකට වෙන්කරන මුදල් ප්‍රමාණය මෙන් 8 ගුණයක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ මෙම අනීතික ක්‍රියාව නැවැත්වීමට රජය වහාම කටයුතු කළ යුතු බවයි.
1: රජයට හිමි බදු ආදායම ආරක්ෂා කිරීම සහ නීති විරෝධී මත්පැන් වෙළඳාම පාලනය කිරීමේ අරමුණින් මත්පැන් බෝතල් සඳහා රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ක්‍රමවේදය ආරම්භ කෙරුණා. එවන් පසුබිමක ව්‍යාජ QR කේත සහිත ස්ටිකර් අලවා තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් අවස්ථා කිහිපයකදී දිවයිනේ ස්ථාන කිහිපයකින්ම පසුගියදා සොයා ගැනුණා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසන්නේ මේ හරහා රජයට විශාල බදු ආදායමක් අහිමි වෙනවා.
4: මට පේන මහා ලොකු මගඩියක් මෙතන සිද්ධ වෙන්නේ බදු එකතු කරන්න ක්‍රමයක් හැටියට තමයි ඔය ස්ටිකර් එක පාවිච්චි කළ යුතුයි කියන තීරණයට ඇවිල්ලා තිබුණේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ස්ටිකර් හොරට ගහනවද කියන වැඩේ. මේ ළඟදී සුරා බදු එකෙන් අහනකොට දැන් මේ හොර ස්ටිකර් ගහලා තියෙනවා කියලා ආරංචි වෙනවක නෑ. එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ඔක්කොම වාගේ දැන් හරියට සිද්ධ වෙනවයි කියලා මං හිතන්නේ දවස් 3-4ක් ගියන මහා විශාල රේඩ් එකක් කළා මේ මාළඹේ පැත්තේ. අහුවෙලා තිබුණා ස්ටිකර් මහා විශාල තොගයක්. දැන් එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ස්ටිකර් එක කොහොමද මේ කට්ටියට ගියේ, හොරට ගියේ? එක පැත්තකින් ඒක ගියේ ඒගොල්ලොන්ගෙම ආයතනයෙන්මද හොර ක්‍රමයකට, එහෙමත් නැත්නම් වෙන කවුරු හරි එව්ව ගහලාද? ඒතර මේ දෙකම වෙන්න බෑනේ. මට අදාළ වෙන්නේ මුදල් කමිටුවේ සභාපති හැටියට මේ රෙවනිව් ලොස් එක. ඉතින් මේ විදියට හොර ස්ටිකර් ගහලා දූෂිත ක්‍රම වේද හරහා රජයට භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල අහිමි වෙනවා නම් ඒක මහ ලොකු දැවැන්ත පාඩුවක්. අපි සුවසැරියට වියදම් කරන ප්‍රමාණය වගේ අවුරුද්දකට මගේ ගණනය කිරීම ඒ වගේ 8 ගුණයක විතර බද්දක් අපිට අහිමි වෙනවා.
0: මහවැලි මහසැලැස්මේ අවසන් අදියරවන මොරගහ කන්ද ජලාශයේ සිට උතුරු පළාත දක්වා ජලය ගෙන යන උතුරු මැද මහඇල ව්‍යාපෘතියේ කොටසක් වන කිලෝමීටර් 27.7 දිගින් යුතු දක්වා ජලය ගෙන යන උතුරු මැද මහඇල ව්‍යාපෘතියේ කොටසක් වන කිලෝමීටර් 27.7 දිගින් යුතු

0: එක්දහස් නවසය හැට අට වසරේදී ශ්‍ර ලංකා රජය අනුමත කළ මහවැලි සංවර්ධන සැලැස්මේ ප්‍රධාන අරමුණක් වූයේ මහවැලි ගංගාව දිගේ නිකරුණේ සාගරයට ගලා බසින අතිරික්ත ජලය මෙරට උතුරු පළාතට සහ උතුරු මැද පළාතට හරවා එම ප්‍රදේශ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැපීමයි. මේ හේතුවෙන් මොරගහ කන්ද ජලාශයේ සිට වවුනියාවේ වෙම්මඩුකුළම් දක්වා උතුරු මැද මහා ඇල නමින් ඇලමාර්ගයක් ඉදිකිරීමට සැලසුම් සකස් කෙරුණා. නමුත් දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වසර 50කින් ප්‍රමාද වුණා. ඒ අනුව උතුරු මැද මහා ඇල ඉදිකිරීම 2016 වසරේදී ආරම්භුනේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය සහ ශ්‍රී ලංකා රාජයේ ප්‍රතිපාදන සමගින්. අදියර දෙකකින් යුත් උතුරු මැද මහා ඇල ව්‍යාපෘතියේ සමස්ත දිග කිලෝමීටර 240කට ආසන්න වෙනවා. එහි පළමු අදියර වශයෙන් මොර්ගහ කන්ද ජලාශයේ සිට යකල්ල දක්වා කිලෝමීටර් 65ක් දිග ඇල මාර්ගයක් සැලසුම් කෙරුණත් මෙම ඇල වනරක්ෂිත හරහා ගමන් කිරීම නිසා පොළව යටින් දිවෙන උමංග මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍ය වුණා. ඒ අනුව කිලෝමීටර් 27.7ක් දිගින් යුත් උමගේ ඉදිකිරීම 2022 වසරේ ආරම්භුනේ අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිවලට අනුකූලවයි. උමග කැණීම සඳහා උමංග කැණීමට ලෝ භාවිත කරන TBM යන්ත්‍ර දෙකක් යොදාගෙනු අතර ඉන් එක් යන්ත්‍රයක් අනුරාධපුර පලුගසෝ ප්‍රදේශයේ ස්ථාපිත උතුරු ද්වාරයේ සිට කැණීම් ආරම්භ කළා. දෙවැනි කැණීම් යන්ත්‍රය පොළොන්නරුව ඇලහැර කොඳුරුවාවේ ස්ථාපිත දකුණු ද්වාරයේ සිට කැණීම් ආරම්භුවේ 2023 නොවැම්බර් 28 වැනිදායි. මෙම යන්ත්‍ර දෙක ක්‍රමයෙන් පොළව අභ්‍යන්තරයේ කැණීම් සිදුකර අවසන් කරමින් එකිනෙකා මුණ ගැසුනේ ඉකුත් ජූලි 15 වැනිදායි. වාරිහා ඉංජිනේරු ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් හඳුන්වන්නේ බ්‍රේක් ත්‍රූ ලෙසින්.
1: ලෑස්ති වෙන්නේ දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමගට පිවිසෙන්න. උමග කිලෝමීටර් 28ක් දිගයි. අපි බලමු කොහොමද කියලා. උමගට බහින ගමන් ඉන්නේ අඩි 40ක් පොළොව මට්ටමේ සිට පල්ලෙහාට මේ විදියට තරප්පු පේලියකින් යන්න ඕනේ.
2: කිලෝමීටර් ගාණක් දුර යන්න තියෙන නිසා අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ කෝච්චයක.
3: ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ මේ දැවැන්ත ව්‍යාපෘතියට පණ දුන්න ඉංජිනේරුතුමල්ලා එක්ක කතා කරන්න. දැන් මේ ව්‍යාපෘතියේ වියදම ගැන කතා කළොත්
4: මේ ටනල් ව්‍යාපෘතියේ කොටස මිලියන 62800ක් වෙනවා. ඒ කියන්නේ කෝටි 6300ක් ඇස්තමේතුගත මුදල.
3: ඇයි මේ ඇලක් කපන්න පුළුවන්කම තියෙද්දි වියදම අඩු කරගෙන ඇයි මේ උමගක් කරන්නේ?
4: මේ කිලෝමීටර් 28ෙම තියෙන කළුගල මේක අනික තියෙන්නේ මේ හරියේදී එනකොට ඇලේ පතුලේ මට්ටම තියෙන්නේ පිහිටි පොළවේ ඉඳලා මීටර 40 ගානක් විතර යටින්. ඇලක් කෙලින්ම කපන්න බෑ. මේක තියෙන්නේ 1GB කලාප කරා ඉතින් පරිසරයත් වනසතුනත් ආරක්ෂා කරගෙන කර ගැනීම සඳහා තමයි මේ උමංග ජලමාර්ගයක් ඉදිකිරීමට අපි පෙළඹිලා තියෙන්නේ.
3: ප්‍රධාන නගර එවැගේම ප්‍රධාන රක්ෂිත යටින් නේද මේ උමග යන්නේ?
4: ඔව්. මින්නේරිය ජාතික වනෝද්‍යානය හරහා එනවා. ගිරිතලේ අබේ භූමිය හරහා එනවා. ඒ වගේම හබරණ නගරයට යටින් යවෙනවා මේ උමග.
3: දැකපු විදිහට ලොකු සේවක සංඛ්‍යාවක් මෙතන වැඩ කරනවා.
4: සේවක සංඛ්‍යාව 800ක් විතර වෙනවා. එයින් 3න් එකක් විතර චීන ජාතිකයන්, අනිත් අය දේශීය කම්කරුවන් සහ වෘත්තිකයන්.
5: මේක ෂිෆ්ට් එකට මානි සේවකව 60ක් 70ක් විතර ඇතුළේ වැඩ කරනවා. හැබැයි අපේ කැණීම් කටයුතු සාර්ථකව නිම කරගන්න හම්බුණා. කිසිදු ජීවිත හානියක් නැතුව.
3: උමග හාරගෙන යද්දී මොනවද ආපු අභියෝග?
5: මහ පොළොවේ ඉඳලා අඩි සාමාන්‍ය 120ක් විතර යටින් තමයි මේ උමං මාර්ගයේ ගමන් කරන්නේ. එතකොට පොළොව අභ්‍යන්තරයේ ස්ථාප ශක්තිය වැඩි නිසා අපිට ලොකු ප්‍රශ්නයක් දැනෙනවා. එතකොට අපි මේක ඇතුළට අයිස් වගේ දේවල් යොදනවා. අපි કૃතිමව වාතය ඇතුළට දෙන්න ඕන කිලෝමීටර් 26ක් දිග උමං මාර්ගයක් නිසා. ඉස්සරහා තියෙන පාසන ඉස්තරවල දුර්වලතාවයක් තිබ්බොත් අපි එතන ඉස්සරහට ප්‍රීග්‍රවු කරලා පාසන ඉස්තර සවිවර කරගෙන තමයි ඉස්සරහට යන්නේ.
3: මේ ව්‍යාපෘතියෙන් ජලය වගාබිම් වලට සැපේනවා විතරක් නෙමෙයි රජ රට ඒ වගේම උතුරු පළාතේ ජනතාවගේ පානීය ජල අර්බුදයටත් මම හිතන විසඳුමක් ලැබෙනවා නේද ඉංජිනේරුතුමා?
4: අනිවාර්යයෙන්ම.
3: දැන් මේ ව්‍යාපෘතිය දිහා බැලුවොත් එහෙම වැඩ ගොඩක් ඉවරයි. කවදද මේක අවසන් වෙන්නේ? තවත් ඉදිරියට අපිට මොනවද කරන්න තියෙන්නේ?
4: උමං ජල මාර්ගය ඉවර වුණාට උමගේ ආරම්භක ස්ථානය දක්වා මොරගහ කන්ද සිට කිලෝමීටර් 27.6ක් ඇල තවම ඉදිකිරලා නැහැ. ඒකට ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා. 2027 වසරේදී තමයි ඉදිකිරීම ආරම්භ වෙන්නේ. එතකොට 2030-31 වගේ වෙයි මේ උමග තුලින් ජලය ගලාගෙන යන අවස්ථාව උදා වෙනකොට.
3: ඉතින් පොළව අභ්‍යන්තරයේ සිට අපි නැවතත් පොළව මතුපිටට ඇවිත් ඉන්නේ. මේ ස්ථානේ හරිම විශේෂයි. ඒකට හේතුව තමයි මේ උමග කණින්න භාවිත කරපු කැණුම් යන්ත්‍ර දෙක එකිනෙකා මුණ ගැහෙන්නේ හරියටම මෙම ස්ථානෙන් මීටර 40ක් පොළව යටදී. ඒ සිදුවීම සිහිපත් කරලා සමරු ඵලකයක් මෙම ස්ථානයේ ඉදිකරුණා. එය පසුගියදා නිරාවරණය කළේ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙන්රත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

0: ගැනු යන්ත්‍ර දෙක මීට මීටර 35ක් යට තමයි බලලා තියෙන්නේ.
1: ඒ යන්ත්‍ර දෙක නැවත පොළ මට්ටමට නැවත ගන්න බැරි.
0: මැෂින් එක අපි හෙඩ් එක විතරයි භූමිදාන කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම නැවත භාවිතා කරනවා. මේක ලෝකේ සම්මත ක්‍රමයක්.
2: ඉතින් ලංකාවේ අපට වැදගත් ඓතිහාසික සිදුවීමක් නිසා තමයි අපි මේ පිළිබඳ ඔබට තොරතුරු වාර්තා කළේ. එසේනම් සමු ගන්නවා මේ සීගිරිය මහසෙන්ගම ප්‍රදේශයේ සිට.
3: ඒ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා.